0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambha vanne SBS Kuan Vidhuliye Sinhala Sevayai. Kuan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathanayen.
2: අයිබෝන් සුබ උදෑසනක් සියලුම දෙනාට අද අපි හමු වෙන්නේ ජනම ජුනි මාසයේ 9 වෙනිදා අඟහරුවාද උදේ 11:00 SBS සිංහල සේවයත් එක්ක. අද SBS සිංහල වැඩසටහන ඔබට ගේන්නේ සිඩ්නි SBS සිංහල ගුවන්විදුලි මැදිරි සංකීර්ණයේ සිට වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමැතියි. SBS සිංහල වැඩසටහන ගොරෙන්ගා ජාතියේ කැමරෙගල් ජනතාවට ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. එවගේම අද වැඩසටහන ගෙනෙන මේ සිඩ්නි භූමියේ සිලෝ මැබොජින සහ ටොර සමුද්‍ර සන්ධි දූපත්වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපි අපේ ගෞරවය පුදකර සිටිනවා. අද වැඩසටහනට මාත් එක්ක සම්බන්ධ වෙනවා අපේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත්, නිෂ්පාදක දිනේෂ් ලියනගේ සමගින් අපේ නිෂ්පාදිකාව තිසරණි විජේ බණ්ඩාර. වැඩසටහන ඔබට ගේන මම නිපුණ දොඩංගොඩ. එහෙමනම් පෙළගැස්ම ගැන අවධානය යොමු කරොත් සුපුරුදු ලෙසින් ඔස්ට්‍රේලියාවෙන් වගේම ලෝකෙින්ම වාර්තා වෙන උණුසුම් තොරතුරුත් එක්ක අපේ SBS සිංහල පුවත් විකාශය තමයි අපි ඔබට මුලින්ම ගේන්නේ. අපි ඊළඟට යනවා කාලින විග්‍රහයට. මෙලනෝමා සම්බන්ධයෙන් වන විද්‍යාඥයෝ රිචඩ් ස්කොලිය පසුගිය සතියන්තයේදී අපෙන් සමු ගැනීම සිද්ධ කරා. ඔහු මෙලනෝමා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළා වගේම තමන්ට මොලේ පිළිකාවක් තිබෙන බව දැන දැනත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් වෙනත් පිළිකා රෝගීන්ගේ ජීවිත බේරාගන්න සුවිශේෂී කටයුතු කරපු සුවිශේෂී පුද්ගලයෙක්. ඉතින් අපි කාලීන තොරතුරු විග්‍රහයෙන් ඔහුට කරන උපහාරයක් විදිහට ඔහු ගැන තොරතුරු අද ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පස්සේ ඔස්ට්‍රේලියාවේ තවත් විශේෂ පුද්ගලයෙක් එක්ක කතා බහ කරනවා, ශ්‍රී ලාංකිකයෙක්, ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් ඔහු සිදු කරපු විශිෂ්ට මහජන සේවය වෙනුවෙන් The Order of Australia Public Service Medal රාජ්‍ය සේවය ගෙයින් පදක්කම ඔහුට හිමි වුණා පහුගියද. ඉතින් ආගන්තුක ජෛව සහ ශාඛ ආවේක්ෂණ ජාතික මධ්‍යස්ථාන හතරක් ඔස්ට්‍රේලියාව තුළ ගොඩනගන්න ඔහු උර දීලා තියෙනවා. අපි බලමු මේ කවුද කියලා වැඩසටහන අතරතුරදී. වැඩසටහන මැද භාගය ගැන කතා කරොත් වැදගත් සාකච්ඡාවකට යන්න අද සූදානම් අපි. පහුගිය කාල සීමාවෙදී මේ හන්ට වෛරස් කියන වෛරසය ගැන ගොඩක් අහන්න ලැබුණා අපිට. ඉතින් මේ මගී නෞකාවක ආසාදින වුණ හන්ට වෛරස් කියන්නේ මොකක්ද සහ මේ වෛරසයේ මේ තරම් කැළඹීමක් ඇති කරේ ඇයි කියලා අපි සාකච්ඡා කරන්න සූදානම්. ඉන් අනතුරුව අපි යන වැඩසටහන අවසාන භාගයේදී ඔස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී ඔබට වැදගත් වෙන තොරතුරු ගැන ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් විශේෂාංගයට. ඔස්ට්‍රේලියාවේ දිනේ මේ කොහේ වුණත් තමන්ගේ සුරතලාට නිරෝගීව සහ සතුටින් සෞඛ්‍ය සම්පන්නව ඉන්න නිතිපතා පශු වෛද්‍යවරයා මුණ ගැහෙන එක වැදගත්. ඉතින් පශු වෛද්‍යවරයා හමුවෙද්දී අපි අපේක්ෂා කළ යුතු දේවල් අපි සූදානම් වී යුතු ආකාරය ගැන තමයි අද අපි ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් විශේෂාංගයෙන් කතා බහ කරන්නේ. එමනම් යනවා දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.
3: SBS සිංහල පුවත් සංස්කරණය සහ ඉදිරිපත් කිරීම දිනේෂ් ලියනගේ. ප්‍රථමයෙන් සිරස්තල. ජොබ් සීකර් දීමනාව ඉහළ දමන ලෙසට ඇංගලිකයා ආයතනය ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටී. ඇතැම් රෝගී තත්ත්ව සඳහා ඖෂධ සැල්වලින් ඖෂධ නිකුත් කිරීමට ෆාමසි ගිල්ඩ් නව වාර්තාවකින් යෝජනාවක්. NDIS ක්‍රමවේදය සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පත පිළිබඳව ආබාධිත ප්‍රජා කණ්ඩායම් දැඩි කනස්සල්ලෙන්. පිලිපීනයේ දකුණු ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මරුට. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දමයි. දැන් පුවත් සවිස්තරව. රැකියාවක් නොමැති පුද්ගලයින් සඳහා ලබා දෙන ජොබ් සීකර් දීමනාව ඉහළ දමන ලෙසට ඇංගලිකයා ආයතනය ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටිනවා. වර්තමානයේ පවතින ජීවන වියදම් සඳහා ගැලපෙන ලෙස මෙම දීමනාව ඉහළ දැමිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා. තනි පුද්ගලයෙකු සඳහා සතියකට ඩොලර් 251කින් සහ ළමුන් දෙදෙනෙකු සිටින යුවලක් සඳහා සතියකට ඩොලර් 428කින් පමණ මෙම දීමනාව ඉහළ යා යුතු බව ඔවුන්ගේ අදහස වී තිබෙනවා. වර්තමානයේ ලබා දෙන දීමනාව ප්‍රමාණවත් නොවන බැවින් ඔවුන්ට ආහාර ලබා ගැනීමට පවා ගැටලු සහගත තත්ත්වයක් උදාවන බව ඇංගලිකයා ආයතනයේ විධායක අධ්‍යක්ෂක කේසි චේම්බර්ස් පවසනවා.
4: So on these these payments, if we grouped everybody together who's on a working age payment, they would represent a city the size of Brisbane. So, you know, it would be the third largest city in Australia. That's how many people we're talking about. We're also talking, shockingly, about 875,000 Australian children living in these households, which live on less than half of the poverty line.
3: සාමාන්‍ය රෝගී තත්ත්ව කිහිපයක් සඳහා වෛද්‍ය නිර්දේශවලින් තොරව ඖෂධ සැල්වලින් ඖෂධ ලබා ගැනීමට ඉඩ ලබා දීමට ෆාමසි ගිල්ඩ් නව වාර්තාවකින් යෝජනා කර සිටිනවා. මේ අනුව ඇස්මා, චර්ම රෝග වැනි රෝගී තත්ත්වයන් මෙන්ම ඇතැම් ආසාදන තත්ත්ව සඳහා ඖෂධ වේදීන්ට ඖෂධ නිකුත් කිරීමට අවසර ලබා දීමෙන් වසරකට සෞඛ්‍ය වියදම් සඳහා යන ඩොලර් බිලියන 1ක පමණ මුදලක් ඉතිරි කරගත හැකි බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙනවා. NDIS ක්‍රමවේදය සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ පනත් කෙටුම් පත පිළිබඳව ආබාධිත ප්‍රජා කණ්ඩායම් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. මෙම පනත් කෙටුම් පත මේ වන විට සෙනත් සභා පරීක්ෂණයකට ලක් වී තිබෙන අතර එහි වාර්තාව ජූනි 16 වෙනිදා නිකුත්වීමට නියමිතයි. කෙසේ වුවත් රජයේ මෙම නව යෝජනා හොඳින් අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බවට මේ සම්බන්ධ ක්‍රියාකාරීන් චෝදනා කර සිටිනවා. දැන් විදේශ පුවතක්. පිලිපීනයේ දකුණු ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකයේ 7.8ක් ලෙස සටහන් වූ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තවත් 144 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවත් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදහන්ව ඇති අතර සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මකයි. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දමා තිබෙනවා. මින් පෙර පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරඟයේද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා. මේ අනුව තරඟාවලියේ පළමු තරඟය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියේ ශූරතාවය හිමි වුණා. ප්‍රවෘත්ති මින් සමාප්තයි. SBS සිංහල සේවයේ ගෙනෙන දිනපතා පුවත්වලට සවන් දීමට SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න.

0: මෙලනෝමා රෝගය සම්බන්ධයෙන් වූ ලෝක ප්‍රකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෙකු රිචඩ් ස්කොලියර් පසුගියදා අපෙන් සමු ගැනීම සිදු කළා. විද්‍යාඥ රිචඩ්ගේ දේහයට ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි උපහාර දැක්වූ අතර ඔහු සැබවින්ම කැපී පෙනෙන පුද්ගලයෙකු ලෙස විස්තර කරමින් රාජ්‍ය අවමංගලයක් ඔහු වෙනුවෙන් පවත්වන බව නිවේදනය කිරීමත් සිදු කළා. 2024 වසරේදී වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානයෙන්ද විද්‍යාඥ රිචඩ් පිදුම් ලැබූ අතර ඔහු මොලේ පිළිකාවක් ඇති බවට හඳුනාගෙන වසර 3කට පසු පසුගිය සති අන්තයේදී දැයෙන් සමුගත්තා. විද්‍යාඥ රිචඩ් ස්කොලියර් නිහතමානී සහ පරර්ථකාමී පුද්ගලයෙකු වන අතර ඔහු මේ යන විට ඔහුගේ වයස අවුරුදු 59ක් පමණයි. අද කාලින විග්‍රහයෙන් විද්‍යාඥ රිචඩ් ස්කොලියර් හට උපහාරයක් වශයෙන් ඔහු පිළිබඳව ඔබට තොරතුරු ගෙනෙනවා. පුරෝගාමී විද්‍යාඥ රිචඩ් ස්කොලියර් වසර 59ක් ආයු වළඳා මොලේ පිළිකාව සමග සිදු කළ දිගු සටනකින් පසුව පසුගිය සති අන්තයේදී දැයෙන් සමුගත්තා. මෙම සටනත් ඔහු විද්‍යාත්මක දැනුම වැඩිදියුණු කිරීමට සහ අනාගත රෝගීන්ට ප්‍රතිලාභ ලබා දීමට භාවිතා කිරීම විශේෂත්වයක් වනවා. විද්‍යාඥ රිචඩ් මෙලනෝමා සම්බන්ධයෙන් වන ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු තිදරු පියකු වන අතර වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානයෙන්ද පිදුම් ලැබුවා. චර්ම පිළිකා පර්යේෂණ හරහා සිය වෘත්තීය ජීවිතය තුළ දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමටද ඔහු අපමණ මෙහෙයක් සිදුකොට තිබෙනවා. 2024 සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය ජෝජිනා ලෝන් සමග විද්‍යාඥ රිචඩ් ස්කොලියර් මරණය පෙනෙමින් සිටි රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය කරන ප්‍රතිකාර හරහා මෙලනෝමා රෝගය බොහෝ දුරට සුව කළ හැකි රෝගයක් බවට සොයා ගැනීම සිදු කළා. මෙය බොහෝ දෙනෙකුට බලාපොරොත්තුවක් ගෙනේමක්. ලෝකයට තම අවසාන ලිපිය ලියා තබමින් මහාචාර්ය විද්‍යාඥ රිචඩ් ස්කොලියර් ආදරය, පවුල, රැකියාව තමාට ප්‍රධාන වූ බව සඳහන් කොට තිබෙනවා. සාමාන්‍ය සහ ආඩම්බර ඔස්ට්‍රේලියානුවෙකු ලෙස තමා හැඳින්වීමට ඔහු සෑම විටම කටයුතු කොට තිබෙනවා. ඔස්ට්‍රේලියානුවා ග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි පැවසුවේ තමාට මුලින්ම රිචඩ් ස්කොලියර් මුණ ගැසුනේ වසර 25කට පෙර සිඩ්නීහිදී අසල්වැසියෙකු වශයෙන් වූ බවයි. ඔහු අවසානයේ තම මිතුරකු වූ බවත් අගමැතිවරයා සඳහන් කළ අතර ඔහු ඇත්තටම සරල පුද්ගලයෙක් සහ අන් අයට වෙනසක් කිරීමට උත්සාහ කළ අසාමාන්‍ය ලෙස බුද්ධිමය හැකියාව භාවිත කළ අයෙකු වන බවත් අගමැතිවරයා පවසනවා.
1: I got to meet him as just a neighbor. I wasn't aware of what he did. He was just this bloke who always said hello, who was friendly. He was a really down-to-earth person, but who was determined to make a difference. And I hope that Australians get inspiration from Professor Scolia. This was someone who had been diagnosed with an aggressive form of cancer, who even experimented essentially on new methods on himself, using his extraordinary intellectual capacity to try to make a difference for others.
0: විද්‍යාඥ රිචඩ් ස්කොලියර් ටස්මේනියාවේ උපත ලබා ඇති අතර 2023 වසරේ ජූනි මාසයේදී වයස අවුරුදු 56දී ග්ලියෝබ්ලාස්ටෝමා නම් වූ සුව කළ නොහැකි සහ ආක්‍රමණශීලී සිව්වන අධිරේ මොලේ පිළිකාවක් ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඔහුට ජීවත් වීමට මාස 6 සිට 8 දක්වා කාලයක් පමණක් ලබා දී තිබුණා. ඔහුගේ ජීවිතය තවත් කෙටි කළ හැකි අවදානම නොතකා ඔහුගේ සහ මහාචාර්ය ලෝන්ගේ මෙලනෝමා පර්යේෂණය මත පදනම්ව මහාචාර්යවරයා ලොව ප්‍රථම පර්යේෂණාත්මක ප්‍රතිකාරයක් සිදුකොට තිබෙනවා. මේ සඳහා ශල්‍ය කර්මයට පෙර ප්‍රතිශක්තිකරණ චිකිත්සාව සහ පර්සනලයිස් කළ එන්නත් ඇතුළත් වූ බවත් සඳහන්. මෙම ප්‍රතිකාරය වසර 2කට ආසන්න කාලයක් රෝගය වළක්වා ගැනීමට උපකාරී වී තිබෙනවා. විද්‍යාඥ රිචඩ් ස්කොලියර් ඔහුගේ පිළිකා ගමන පිළිබඳ අවබෝධය බෙදාගත් අතර සමාජ මාධ්‍යවල දහස් ගණනක් අනුගාමිකයින් ඔහු පසුපස රැස්වීම සිදු වුණා. විද්‍යාත්මක අවබෝධය දියුණු කිරීමේ ඔහුගේ නිර්භීතකම වෙනුවෙන් මෙම අනුගාමිකයින් ඔහුට ප්‍රශංසාව පළ කිරීමත් දැකගත හැකි. ඔහු 2024 වසරේදී වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය පිළිගනිමින් සඳහන් කළේ අප සිදු කරන එක් පිළිකා ශ්‍රේෂ්ත්‍රයක සොයා ගැනීම වෙනත් ආකාරයේ පිළිකා සඳහා උපකාර කිරීමට භාවිතා කළ යුතු බවයි.
2: We need to take discoveries in one field of cancer to use them to help in other cancer, in other forms of cancer. But these are similar lessons in not just medicine, but across the board. Think outside the box and use discoveries and apply them in other fields.
0: ස්කොල්ලිය පවුල වෙනුවෙන් කතා කළ ඔහුගේ මස්සිනාවන චාල්ස් නිකොල් පවසන්නේ වෙනත් පිළිකාවෙන් පෙළෙන අයට අඩු තනිකමක් දැනෙන බවට දැනෙන්නට සැලැස්වීමට මහාචාර්ය ස්කොල්ලියට අවශ්‍ය වූ බවයි. වසර තුනක කාලයක් පුරා අසනීප තත්ත්වෙන් සහ ප්‍රතිකාරවල බලපෑම්වලින් පීඩා විඳිමින් සිටියදී ඔහු දිනපතා පැමිණිලි නොකර නැගී සිටි බවත් තම අරමුණට දැඩි ලෙස කැපවී සිටි බවත් චාල්ස් කියා සිටියා. එමෙන්ම ඔහුට වෙනසක් කිරීමට දිගටම අවශ්‍ය වූ බවත් පවුලට දැඩි ලෙංගතුකමක් පැවති බවත් චාල්ස් වැඩිදුරටත් සඳහන් කරනවා.
3: He challenged conventions, pursued funding, and for 3 years, while suffering through illness and impacts of his treatment, he rose daily without complaint and committed passionately to this cause. His rationale was simple. He wanted to continue to make a difference, and he wanted cancer patients to know they weren't alone. He was courageous, he was brave, and he was an inspiration to many thousands around the world. Our family always recognised the importance of Richard's work, but to Katie, Emily, Matthew and Lucy, memories of his love for family and his gentleness, his appreciative nature, his endless energy and his incessant commitment to sport and exercise will be remembered most fondly.
0: 2025 වසරේ මාර්තු මාසයේදී විද්‍යාඥ මහාචාර්ය ස්කොල්ලිය හෙලිකලේ සංකීර්ණ සැත්කමකින් මුළු ස්කන්ධයම ඉවත් කළ නොහැකි ඔහුගේ මොළයේ වම් පැත්තේ ගෙඩියක් ඇති වී ඇති බවයි. එය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කළා. ඔහු අනුගමනය කළ අත්හදා බැලීම් ක්‍රියාපටිපාටි ග්ලියෝබ්ලාස්ටෝමා සඳහා වන අනාගත ප්‍රතිකාර සඳහා ප්‍රයෝජනවත් විය හැකි බවත් ඔහු කියා තිබෙනවා. විද්‍යාඥ රිචඩ් ස්කොල්ලිය හට තිබී ඇත්තේ ග්ලියෝබ්ලාස්ටෝමා පිළිකා ඇති බොහෝ රෝගීන් සඳහා ප්‍රතිකාර වේගයෙන් වර්ධනය කිරීමට වන දැඩි බලාපොරොත්තුවයි.
4: And we can move forward with the next form of therapy and hopefully push things along faster to try and get things open up for many, many patients who've got glioblastoma to see if we can make a difference for a tumour which things haven't been successful for some time. But yeah, hopefully things will move forward in the right direction.
0: සැප්තැම්බර් මාසයේදී අගමැති ඇන්තනි ඇල්බනිසි සිඩ්නීහි ක්‍රිස් ඔබ්‍රයන් ලයිෆ් හවුස්හි මොලේ පිළිකා පර්යේෂණ සඳහා රිචඩ් ස්කොල්ලිය චයා පිහිටුවීමට ඩොලර් මිලියන 5.9ක වෙන් කිරීමක් සිදු කළා. විද්‍යාඥ රිචඩ් ස්කොල්ලිය හට ඔහුගේ බිරිඳ වන වෛද්‍ය කේටි නිකෝල්ගෙන් දරුවන් වන එමිලි මැතිව් සහ ලුසීගෙන් සහ විස්තෘත පවුලෙන් මෙන්ම බොහෝ මිතුරන්ගෙන් දැඩි සහයක් හිමිව තිබෙනවා. SBS News සඳහා පෙගීගිය කොමිලෝස් නිෂ්පාදනය කළ මෙම විශේෂාංගය SBS සිංහල වෙනුවෙන් ගෙනාවේ නිපුණ දුඩංගොඩ.
5: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
6: Guided by a shared purpose and a spirit of collaboration, Emory University students push each other to think creatively and work cooperatively, knowing that different perspectives lead to new ideas.
7: What makes Emory special is that it has very rigorous academics, but a community that is willing to support each other. People are always willing to study together and work hard together.
6: Learn more at emory.edu.
8: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
9: Starting a new life in Australia isn't easy.
10: A lot of companies have rejected me.
11: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
9: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
12: SBS Audio.
13: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න play button එක ක්‍රියා කරන්න.
14: ට්‍රම්බල් හොලම.
15: SBS Chill.
16: SBS Pop Asia. Non-stop Asian pop.
17: Can you describe that feeling for people who haven't experienced it?
18: SBS Hindi උපලබ්ධ කරවාတာ හේ.
19: Far from the partisan politics.
20: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිත කිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ශනීය podcast ඔබ වෙනුවෙන්ම සෝදානමින් SBS Audio app download කරගන්න.
21: sbs.com.au/audio.
0: හොඳයි ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් එක්ක තමයි දැන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ. The Order of Australia Public Service Medal කියන පදක්කමෙන් ඔහු පහුගියදා පිදුම් ලැබුවා. නමින් ඔහු ආචාර්ය රංජිත් සුබසිංහ. ද වෙලාව 11:18.
22: ඔස්ට්‍රේලියානු විධානයේ සම්මාන අතරින් රාජ්‍ය සේවයේ නිරතුවන් වෙත පිරිනැමෙන මහජන සේවා පදක්කම් සම්මාන හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික පසුබිමක් සහිත ආචාර්ය රංජිත් සුබසිංහ මහතා සමත් වුණා. ඔහු ඔස්ට්‍රේලියානු කෘෂිකර්ම ධීවර සහ වන සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂවරයෙක්. ශාක ජෛව විවිධත්වය සහ ඔස්ට්‍රේලියාවේ ශාක සෞඛ්‍ය නිරීක්ෂණය සඳහා සිදු කළ විශිෂ්ට මහජන සේවය වෙනුවෙන් ඔහු මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා. SBS සිංහල සේවයට හැකි වුණා ආචාර්ය සුබසිංහව කෙටි කතා බහකට සම්බන්ධ කර ගැනීමට. අයිබුවන් ආචාර්ය සුබසිංහ මහත්මා සහ මේ උණුසුම් සුබපැතුම් ඔබ ලැබූ මේ ගෞරව පිළිගැනීමට.
23: අයිබුවන් බොහොම ස්තුතියි.
22: මම කැමති මුලින්ම ඔබේ වෘත්තීය පසුබිම පිළිබඳ අපේ අසන්නන් වෙනුවෙන් කෙටි පැහැදිලි කිරීමක් කරනවා නම්.
23: මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ප්ලාන්ට් සයන්ස්. මම කරන ජොබ් එක මෙතෙක් කල් කරපු හැම ජොබ් එකම ඒකට සම්බන්ධයි. මම මේකේ බයෝසිකියුරිටි කියන සෙක්ෂන් එකේ තමයි මම කරේ. බයෝසිකියුරිටි සෙක්ෂන් එකේ ප්‍රධාන වශයෙන් අපි බලන්නේ පිටින් කියන්නේ එක්සොටික් පෙස්ට් ඇන් ප්ලාන්ට් පෙස්ට් ඇන් ඩිසීසස් එනවද කියලා. ඔස්ට්‍රේලියාවෙන් හරි අමාරුයි වඩු ගේන්න කියලා කියන්නේ මොකද අපේ දෙපාර්ට්මන්ට් නිසා. ඒ කියන්නේ මොකක් හරි ගේනකොට අතනින් අල්ලලා ඒක විසිකනවා. ඒකට හේතු තියෙනවා. ඒ හේතු ඔක්කොම අපි තමයි ඒ සයන්ටිස්ට්ලා වශයෙන් ඇනලයිස් කරන්නේ. හැම ප්ලාන්ට් වර්ගයක්ම සමහරය ගේන්න කියන සමහරය බෑ කියන. මොකද හේතුව ඒව කොහොමද මෙහෙට ආවහම ඒවෙන් එනවද ඇත්තටම ක්‍රුමියෝ ඩිසීසස් එනවද? ඒවා මෙහි ස්ටැබ්ලිෂ් වෙන මෙහි තියෙන ක්ලයිමේට් එක කොහොමදද? ඊට පස්සේ ඒවා එතනින් එන ස්ප්‍රෙඩ් වෙලා අනිත් මේ වගා කරන පළාත්වලට යනවද? ওই ටික තමයි අපි රිස්ක් ඇසෙස්මන්ට් එකක් කියලා බලන්නේ බයෝසිකියුරිටි වල. ඒකල තමයි අපි පොලිසි හදන්නේ. මොකද්ද ගේන්න දෙන්නේ? මොකද්ද ගේන්න දෙන්න බැරි? ඒ ගේන්න දෙනව නම් මොනවද ඒවා ට්‍රීට් කරලා කොහොමද ගේන්නේ? එතකොට ගේන්න දෙනවා. හැබැයි මම ගොඩාක් දිරට කරේ එතනින් පස්සේ දේවල්. ඒ කියන්නේ හැමදාම 6-7 මිලියන් වගේ සිඩ්නි වලින් එනවා. ඒ නැව් වෙනවා. කන්ටේනර්ස් එනවා 6 මිලියන් වගේ. ඉතින් ඒ වුණාට ඔක්කොම අපිට මේ තියෙන ස්ටාෆ් රිසෝස් එක අපිට කරගන්න බෑ. ওই හැමදේම 100%ක් කරන්න බෑ. එතකොට අපි අර රිස්ක් ඇනලිසිස් කළා. මිනිමම් මේකෙන් තමයි අපි ඔය මේ කරන්නේ. ඒ වුණාට සමහර ස්කෘමි නොදනුවත්ම ඒවට ඇතුල් වෙනවා. එතකොට තමයි අපි ඔය ඒ බෝඩ ඒරියාස් වල සර්වේලන්ස් රෙජීම් එකක් තියෙනවා. ලොකු සර්වේලන්ස් දැන් තමයි දාලා තියෙන්නේ. ඒවෙන් අපි ට්‍රැප්ස් අනම්මලන් තියලා මිනිස්සු රිපෝර්ට් කරන ගොඩක් කියන්නේ අපි අවයානස් එක වැඩි කළේ ඒ ඒරියාස් වල. ඒ සතා පුළුවන් විදියට ඩිටෙක් කරන්න බලනවා. ඒර්ලි ඩිටෙක්ෂන් කියලා තමයි කියන්නේ. ඒක බලනවා. ඉතින් ওই වගේ ප්‍රෝග්‍රෑම් තිබුණේ නැහැ ඉස්සෙල්ලා. ඉතින් මම තමයි ෂනල් ප්‍රෝග්‍රෑම්ස් 3-4ක් මම මේ ඔස්ට්‍රේලියාවට හඳුන්වා දුන්නා. දැන් ඒව හොඳට ෆන්ක්ෂන් වෙනවා. ඒවෙන් ගොඩාක් පෙස්ට් ඩිටෙක්ට් වෙනවා අවුරුද්දකට. ඒ ඩිටෙක්ෂන් වලින් අපිට පුළුවන් වුණා ඒගොල්ලෝ එවෙලෙම මිටිගේට් කරලා ඉරඩිකේට් කරන්න එවෙලෙම. ඒක නිසා ඒ භයානක පෙස්ලා ක්‍රුමියෝ ඔස්ට්‍රේලියාවට එන එක වැළකුණා. මම නැෂනල් සර්වෙලන්ස් සිස්ටම් 4ක් දැන් ඉස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ මුළු ඔස්ට්‍රේලියාවටම. එකක් තමයි ෆොරස්ට් වලට, අනිත් එක සිට්‍රස් වලට, අනිත් එක සාමාන්‍යයෙන් අනිත් ඒවට. ඊට පස්සේ මම හිච්චායක පෙස් කියලා ළඟදී එකක් ඉස්ටැබ්ලිෂ් කරා. ඒක නිසා තමයි මාව ඇගීමට පත් කළා තියෙන්නේ. මම දන්නේ නැතුව තමයි මේක උනේ. මම දන්නව නම් එපයි කියනවා. එනකම්ම දන්නේ නැහැ අවෝඩ් එක. ඒකට මම හිතා රෙෆ්‍රීස්ලා 7 දෙනෙක් ඕනේ. නැෂනල් 4 දෙනයි, ඉන්ටර්නැෂනල් 3 දෙනෙක්වත් ඕනේ. නැත්තම් මේක නොමිනේට් වෙන්නේ නැහැ කියලායි තමයි කවුරුත් කියන්නේ. මම දන්නේ කොහොම නොමිනේට් වුණාද කියලා දන්නේ හරිම අමාරු වැඩක් ඕකට නොමිනේට් වෙන එක මට මගේ ඇත්තට කැමැත්තක් නැහැ ඉතින් ඕක ගත්තයි නැති කිය.
12: හොඳයි ආචාර්ය සුභසිංහ සම්මාන හෝ පිළිගැනීම් බලාගෙන සේවය කරන කෙනෙක් නෙවෙයි කියලා මටත් සහතික වෙන්න පුළුවන්. මොකද මේ සාකච්ඡාව සඳහා වුණත් ඔහුව සම්බන්ධ කර ගැනීමට මටත් යම් වෙහෙසක් දරන්න සිදු වුණා. ඒ ඔහු මේ සම්මානයෙන් මේ අනවශ්‍ය ප්‍රචාරයක් හෝ ප්‍රසිද්ධියක් අපේක්ෂා නොකළ නිසා. නමුත් මම හිතන්නේ මේ ඇගෙයීමට ලක්විය යුත්තන් නිසි ලෙස ඇගෙයීමත් දියුණු සමාජයක වගකීමක්. ඉතින් ඒ වගකීම තමයි අපි SBS සිංහල සේවය වෙනුවෙන් මේ ඉටු කරන්නේ. ඉතින් මම කැමති ආචාර්ය සුභසිංහගෙන් මේ ඔබේ ශ්‍රී ලාංකික පසුබිම පිළිබඳවත් තොරතුරු ටිකක් අසන්නන් වෙනුවෙන් දැනගන්න.
23: මම ඉපදුනේ ගාල්ලේ කදුදුව කියලා ගම්මානෙක. ඒ කියන්නේ ගාල්ලේ කිලෝමීටර් දැන් 4ක් තියෙනවා. ඒ දවස්වල නම් ඒක පිටිසර ගම්මානයක්. ඉතින් මම ඉස්සෙල්ලාම ස්කෝලේ ගියේ පනාගමුව විද්‍යාලය, ඊළඟට උණුවට්ටන මහාවිද්‍යාලය. ඒ මොකද අම්මා උගන්නපු ස්කෝලම්. අපේ අම්මා ගුරුවරයා. ඒක නිසා එයාගේ පස්සෙන් ගිහිල්ලා ඊට පස්සේ මහින්ද විද්‍යාලයට ජොයින් වුණා 5 වෙනි පන්තියට. එතන ඉඳලා 12 වෙනි පන්තිය දක්වා මහින්ද විද්‍යාලයෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියා. එතනින් පස්සේ මම මගේ මාස්ටර් එකට ඒෂියන් ඉන්ස්ටිට්යූට් ඔෆ් ටෙක්නොලොජි ඉන්ටර්නැෂනල් යුනිවර්සිටියක් තියෙනවා මේ තායිලන්තේ, ඒකට ජොයින් වුණා. එතනින් පස්සේ මම උපපරීක්ෂණ ආයතනයේ වැඩ කරා ප්‍රින්සිපල් රිසර්චර් වශයෙන්. ඒ අතරතුර මට ස්කෝලර්ෂිප් එකකින් ඇමරිකාවේ යුනිවර්සිටි ඔෆ් හවායි වල මගේ PhD එක කරන්න හම්බුණා. ඒක ප්ලාන්ට් ෆිසියොලොජි ඇන්ඩ් බයෝකෙමිස්ට්‍රි ඒරියා එකෙන් තමයි මම PhD එක කරේ. එතනින් තමයි මම ආපහු ගිහිල්ලා සේවය කර අවුඩවලවේ. මම අවුරුදු 16ක්ම ඔය උපපරීක්ෂණ ආයතනයේ සේව කරා. මම තමයි one of the pioneer. ඒක මම තමයි ගොඩක් ඩිසයින් කළා, ඔක්කොම කළා. ඊට පස්සේ එතනින් ඉවර වෙලා මේ මයිග්‍රේට් කරා මෙහාට.
12: හොඳයි, එතකොට කොහොමද ඔබේ ඕස්ට්‍රේලියානු ආගමනය සිදුවන්නේ?
23: මම ඔස්ට්‍රේලියාවට ආවේ 2001 වර්ෂයේ මගේ පවුලත් සමග. පොඩි දෙන්නෙක් ඉන්නවා, පොඩි දෙන්න පොඩි. එතකොට ආවේ සිඩ්නි වලට. ඉස්සෙල්ලම ආවේ ටිකක් කල් යනකම් මට රස්සාවක් තිබුණේ නැහැ. මාස 6ක් විතර ස්ට්‍රගල් කරා ෆස්ට් රස්සාවක් කරගන්න. එතකොට පළවෙනි රස්සාව කියලා හම්බුන්නේ නැහැ. අහම්බෙන් වගේ මම යුනිවර්සිටි ඔෆ් සිඩ්නි වලට ගියාම එතන ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් මට කැෂුවල් රිසර්ච් ජොබ් එකක් දුන්නා. එතන ඉඳලා තමයි මේ ජීවිතේ පටන් ගත්තේ. එහෙම කැෂුවල් කර කර ඉන්නකොට යුනිවර්සිටි ඔෆ් නිව් සවුත් වේල්ස් එකේ රිසර්ච් ජොබ් එකක් හම්බුණා, අවුරුද්ද කොන්ට්‍රැක්ට් පොසිෂන් එකක්. එතකම්ම ඇප්ලිකේෂන් දැම්ම. ඇප්ලිකේෂන් මම හිතන්නේ මට ෆස්ට් ඉන්ටර්වියු එක ආවේ ඇප්ලිකේෂන් 90ක් දැම්මහම. ඉන්ටර්වියුස් 30ක් විතර ගියාම තමයි මට ස්ථිර රැකියාවක් හම්බුනේ. ඒක හම්බුනේ නිව් සවුත් වේල්ස් ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇග්‍රිකල්චර්. ඒකේ තමයි මට පළවෙනියෙන්ම සීනියර් සයන්ටිස්ට් වශයෙන් හම්බුනේ. ඒක තියෙන්නේ රිවරීනාවල යැංකෝ කියන තැන තමයි තියෙන්නේ. ඒකේ මට කරන්න තියුනේ වී පිළිබඳ පරීක්ෂණ, රයිස් ෆිසියොලොජි පිළිබඳ පරීක්ෂණ ගොඩක් කරන්න තියුනේ. අවුරුදු 7ක් විතර ඒක හිටියා. මම මේ චැලෙන්ජ් එක ගත්තේ මොකද අනිත් අය සිඩ්නි වල ඇවිල්ලා එහෙම දුෂ්කර පළාත්වලට යන්නේ. ඒක හරි වැරද්දක්. ඒගොල්ලෝ හිතන්නේ මේ දරුවොන්ට ඉගෙනීම නැති වෙනවා, අනිත් දේවල් නැති වෙනවා, පහසුකම් මදි. ඔව් ඒවයි පහසුකම් නැහැ, දුගුලිතෝගක් තියෙනවා. ඒ වුණාට ඉතින් එහෙම හිතපු අය මෙහෙ සාම ටැක්සි එලවනවා. අරම චැලෙන්ජ් ගත්ත හින්දා මං ගියා. එතනින් මට ආවා යම්කිසි රෙකග්නිෂන් එකක් මේ ඔස්ට්‍රේලියාවම. ඊට පස්සේ තමයි මම මේ දැන්ට වැඩ කරන ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇග්‍රිකල්චර් ෆිෂරීස් ඇන්ඩ් ෆොරෙස්ට්‍රි ඩිපාර්ට්මන්ට් ජොයින් වුනේ. මේකේ දැන් 2008 ඉඳලා දැන් වෙනකන් සේවය කරනවා. ඒක තමයි මගේ මේකේ ගමන. පොඩි ස්තරෙන් පටන්ගෙන ප්‍රොමෝෂන් සම්බුණ අවුරුද්දක් එකමාරක් ඇතුළට. ඒක හේතුව මට තිබුච්ච එක්ස්පීරියන්ස් එකයි, මගේ ක්වොලිෆිකේෂන් එකයි නිසා තමයි. ඒ පටගාල මම ප්‍රොමෝට් උනේ මං දැන් ඉන්න ලෙවල් එකට. එතනින්

0: SBS South Asian.
1: Your news from here
0: and hits from home.
2: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
3: අලුත් දෙයක් ආපු ගමන් ඒක ගැන හාරහාර අහලා හාරහාර අවස්සලා ඒකට අවශ්‍ය දේවල් දීලා ඒකම කරව ගන්න අපිට කියලා එකයි වෙනස තියෙන්නේ.
4: ඔස්ට්‍රේලියාවට අලුතෙන් සංක්‍රමණය වුණු කෙනෙක්ට හරි තවමත් හරි හැටි තමන්ගේ පදනම මේ රටේ හදාගන්නට බැරි වුණු කෙනෙකුට ඔබ දෙන උපදෙස මොකක්ද?
3: මම නම් කියන්නේ තමන්ට කැමති දෙයක් තමන්ට පුළුවන් රස්සාවක් කරන්න ඕනේ. ඒකට අර එක තැනකට වෙලා ඉන්න හොඳ නෑ. මේ මම ඉන්න ඕන සිඩ්නි නැත්තම් මෙල්බර්න් නැත්තම් බ්‍රිස්බන් කියලා ළමයින් ගැනයි ඔක්කොම ගැන හිතාගෙන හිටියොත් අන්තිමේදී ඔක්කොම අනාථ වෙනවා. ඒක නිසා ඉස්සෙල්ලම පටන් ගන්න ඕන තමන්ට පුළුවන් රස්සාවට ගිහිල්ලා ඒ රස්සාවේ ඒ තමන්ගේ ක්ෂේත්‍රයෙන් ඉහළට යන්න පුළුවන් තරම් ඒ ඔපචුනිටි එක ගන්නව මිසක්කා ඊට පස්සේ වෙන වෙනම හොයන්න ගිහිල්ලා ඇඩිෂනල් ක්වොලිෆිකේෂන් කරගන්න හදනවා. මොකද වෙන වෙන රස්සාවල්නේ දැන් ටවුන් එක සිටි එක නවතින්න බලන්න. ඒකෙන් හුඟක් අය ෆේල් වෙනවා. ඒ වගේ තමන් දන්න දේ කරන්න ගියාම උඩටම යනවා. අනිත් එක තමයි දෙපාර්තමේන්තුවක් හරි ඕගනයිසේෂන් එකක් හරි ජොයින් වුණාම හැමතිස්සෙම තමන්ගේ තියෙන අඩුපාඩුකම් හින්දා තේරෙන්නේ නැති වුණාම ඊට පස්සේ ඕක බලනවා ඒක මේගොල්ලෝ මේ ඩිස්ක්‍රිමිනේට් කරනවා මේ කලර් එකට මයිග්‍රන්ට්ස් සහිත එහෙම එකක් නැහැ. සම්පූර්ණයෙන්ම තමන්ගේ හැකියාව හරියට කරනවා නම් අර තේරෙන්නේ නැති වෙන්නේ නොහැකියාව නිසා. නැතුව මේ මිනිස්සු ඩිස්ක්‍රිමිනේට් කරනවා නම් අපිට මේ උඩට එන්න බෑ මේ දෙපාර්තමේන්තුවල. තමන්ට සුදුසු එකක් තියෙනවා ඒක බල හඹාගෙන ගියාම මං හිතන්නේ ඒක හොඳයි මේ දියුණුවට. තමන්ගේ දියුණුව ඊට පස්සේ ඒක ඔටෝමැටිකලි ෆැමිලි එකත් දියුණු වෙනවා.
4: හොඳයි, මේ ගෙවුණු කාල සීමාව දෙස ආපසු හැරි බැලුවාම මොනවද ඔබ දකින සහ ඔබට වඩාත්ම දැනෙන ජයග්‍රහණ ඔබේ ජීවිතේ?
3: මං එහෙම ජයග්‍රහණ හවා යන්නේ එන එකක් ගන්න එහෙම ජයග්‍රහණ කියලා නෑ. ඉතින් අර වගේ පිටිසර ග්‍රාමයකින් ඉඳලා විදුලිය තුන්නේ කුප්පි ලාම්පෙන් පාඩම් කරේ. කවදාකවත් අපේ පවුල්වල මිනිස්සු විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා තිබුණේ නෑ. තාත්තා ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිසර් කෙනෙක්, අම්මා ටීචර් කෙනෙක්. ඒ වුණාට ඒ සාමාන්‍ය පවුල් ඒවා. එතකොට ඔය ඇමරිකාව ගිහිල්ලා අරහෙ ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා ඔය ඔක්කොම කරා. ඒවා තමයි ජයග්‍රහණකින් විශේෂ ජයග්‍රහණයක් කියලා නෑ. ඉතින්
4: ඔස්ට්‍රේලියානු විධානයේ මහජන සේවා පදක්කම් සම්මානය හිමි කරගත් ඔස්ට්‍රේලියානු කෘෂිකර්ම දීවර සහ වනසම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් සුභසිංහ මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල සේවය වෙනුවෙන් මේ කතාබහට එකතු වුණාට. ඔබ ලැබූ සම්මානයට යලිත් සුභ පැතුම් එක් කරමින් අපි ඔබට සමුදෙනවා. බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන්.
3: බොහොම ස්තුතියි. ආයුබෝවන්.
5: ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
6: හොඳයි, මතක් කිරීමක් තියෙනවා 2026 ෆිෆා ලෝක කුසලානය සඳහා විකාශන අනුග්‍රහකත්ව SBS ආයතනය දරනවා. ඉතින් ජූනි මාසයේ 12 වෙනිදා ඉඳලා ජූලි 20 වෙනිදා දක්වා කැනඩාව, මෙක්සිකෝව සහ ඇමරිකාව පුරා තරඟ පැවැත්වෙනවා. SBS ආයතනයේ තරඟවලිය සුවිශේෂී ආවරණ රූපවාහිනී ඩිජිටල් සහ සමාජ මාධ්‍ය හරහා ලබා දීමත් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. සිරුම තරඟ රූපවාහිනී චැනල් ලංක 104 සජීවීව සහ SBS ඔන් ඩිමාන්ඩ් හරහා නොමිලේ විකාශනය කරනවා. එමනම් හන්ටා වෛරසය කියන්නේ මොකක්ද සහ මේ ගැන ලොකු අවධානයක් යොමුනේ ඇයි කියලා දැනගමු මේ කෙටි විරාමයෙන් පස්සේ.
7: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
8: Starting a new life in Australia isn't easy.
9: A lot of companies have rejected me.
10: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
8: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.

0: You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly. You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly.
1: ජාතික වාර්තා චිත්‍රපටවල සිට සම්භාව්‍ය සංස්කෘතික චිත්‍රපට දක්වා ලෝක මට්ටමේ නාට්‍යවල සිට හාස්‍ය සොඳුරුතම තැන් සොයා SBS වයිස්ලෑන්ඩ් රූපවාහිනියේ 31 වෙනි නාලිකාවෙන්
2: sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.
3: පසුගිය දිනවල මග්ගී නෞකාවක වෛරස ආසාදන තත්ත්වයක් නිසා ලෝකයේම ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ වෛරසය ගැන ජනතාව අතර මේ තරම් කතා බහක් ඇති වුණේ ඇයි? රෝගය පිළිබඳව සත්‍ය මොන වගේද? මේ රෝග වාහකයන් කවුද? මේ ගැන අද කතා කරන්නේ වෛද්‍ය කුමුදු වීරකෝන්. ඇය මේ වෙනකොට ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි විශ්වවිද්‍යාලයේ ගරු සේවයේ නියුතු කථිකාචාර්යවරියක්, ඔනරරි ලෙක්චරර් කෙනෙක්. ඒ විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යා සහ ජනගහන සෞඛ්‍ය කේන්ද්‍රයේ. අයිබෝන් කුමුදු.
4: අයිබෝන් තිසරණි.
3: හන්ටා වෛරස් මේ මොන වගේ රෝගී තත්ත්වයක්ද?
4: ඇත්තටම තිසරණි, හන්ටා වෛරස් ගොඩක් ඈත අතීතයේ ඉඳන් ලෝකයේ පවතින රෝගයක්. හැබැයි ඒ තරම් සුලභ රෝගයක් නෙවෙයි. මේක වෛරස් කාණ්ඩයකින් තමයි ඇති වෙන්නේ. ඒ වගේම අපි සෝනෝටික් ඩිසීස් එකක් කියලා, ඒ කියන්නේ සතුන් තුළ තියෙන වෛරසයක් මගින් ඒක මිනිසුන්ට රෝගීන් ඇති කරනවා. මියුන වගේ අපි දන්න ගොඩක් දන්න රෝග තත්ත්වය එහෙම තමයි මේ සුලභ රෝග සෝනෝටික් ඩිසීස් වලට. ඒතර හන්ටා වෛරස් කියන්නේ මේ වගේම සතුන් තුල තියෙන වෛරස් එක. හැබැයි ඒ වෛරස් එක සතුන් හරහා අපි එකට නිරාවරණය වුන මිනිසුන්ට හැදෙන්න පුළුවන් රෝගයක් තමයි හන්ටා වෛරස් ඩිසීස් කියලා කියන්නේ. එතකොට මේ සතුන් කියලා කිව්වොත් අපි කියනවා මේගොල්ලන්ට රොඩෙන්ස් කියලා යම් කාණ්ඩයක්. මේක බහුලවම ඉන්නේ මේ මීයන්, උරුමීයන් වගේ සතුන් තමයි මේ රෝගේ වාහකය, නැත්නම් මේ රෝගේ මේ වෛරස් එක ගෙනියන ප්‍රධාන සතුන් විදිහට සැලකන්නේ. මීයන් වගේ සතුන් ඉන්නේ අඳුරු මුළු වල, නැත්නම් ගබඩා කාමර වල, ඒ වගේ හැංගිච්ච තැන් වලින් ගොඩක් විරට දකින්න තියෙන්නේ. එතකොට මේ සතුන්ගේ මලමුත්‍රා, ඒ වගේ මේ සතුන් දැන් පැටව දාන්න පාවිච්චි වෙන්න පුළුවන් ඒගොල්ලෝගේ ශරීරයේ තරල, ගැවසෙන මීයන් වගේ නම් මී කූඩු වගේ, මෙන්න මේ වගේ දේවල් ගොඩක් තියෙන වාතාශ්‍රය අඩු පරිසරවල තමයි. ඒතකොට අපි මිනිසුන් විදිහට අපි මේ වගේ වාතාශ්‍රය අඩු පරිසරයකට ගිහිල්ලා පිරිසිදු කිරීමක් පටන් ගන්න, හරි ගබඩා කාමරයකින් අපි ආයුධ ගන්න යනවා, ඒ වගේ ක්‍රියාකාරකම් වලදී අර වාතාශ්‍රය අඩු තැනක මේ සතුන්ගෙන් පිටමෙන මේ වෛරස් බිඳිති වගේ දේවල් වාතාශ්‍රය තියෙන්න පුළුවන්. හුස්ම ගැනීම මගින් අපේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. මේක තමයි ප්‍රධාන විදිය හන්ටා වෛරස් කියන වෛරස අපේ ඇඟට ඇතුල් වෙන. තව ක්‍රමයක් තියෙනවා. අපි අර මේ වලදී කියනවා හැමේ තියෙන තුවාලයක් හරි අපේ ඇස්වල හරි ඒ වගේ තොල්වල කටේ ඒ වගේ තැනක තරල ගෑවුණොත් ඒ හරහා හැම කරහා ඇතුළු වෙනවා කියලා. එහෙම යම් පොඩි ප්‍රතිශතයක් මේ රෝගේ බෝ වෙන්න පුළුවන්.
3: දැන් ඔය කියන ආකාරයෙන් මේ වෛරසය ශරීරයට ඇතුල් වුණොතින් මොන වගේ රෝග ලක්ෂණද දකින්න ලැබෙන්නේ?
4: මේක වෛරස් රෝගයක් නෙවෙයි, සාමාන්‍ය වෛරස් රෝගයක රෝග ලක්ෂණ තමයි මතුවෙන්නේ. උණ ගතියක්, ඇඟපත රිදුරුදාව, මස්පිඩු වේදනාව, හරිම අපිට මහන්සි විඩාව තියෙන ගතියක් තමයි මුල් රෝග ලක්ෂණ විදිහට හඳුන්වන්නේ. වෛරසය ඇතුල් වෙලා සති 8ක් අතර කාලයක් ගත වෙන්න පුළුවන් සමහර වෙලාවට මේ රෝග ලක්ෂණ මතුවෙන්නේ. මේකේ අර අපි කිව්ව හරිම කලාතුරකින් මේ රෝගේ වැළඳෙන්න මිනිහෙක්ට කියලා. හැබැයි මේක වැළඳුනොත් හරිම උග්‍ර සංකූලතා ඇති වෙලා අපේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් විදිහට දරුණු සංකූලතා තියෙන රෝග තත්ත්වයක් තමයි. මොකද මේකේ එක පැත්තක් තියෙනවා අපේ පෙනහළු වලට ආසාදනය වෙලා සමහර විට දැඩි සත්කාර එක්කේ ප්‍රතිකාර ලබන්න වෙන්නේ වගේ ලකු ප්‍රතිකාර තත්ත්වයක් වලට යන්න ඉඩකඩ තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා වකුගඩු වලට මේ රෝගය ආසාදනය වෙලා වකුගඩු ක්‍රියා විරහිත වෙලා එතකොට ඩයලිසිස් කරන්න නැත්නම් ඒ විදිහට දැඩි සත්කාර එක්කේ ප්‍රතිකාර ලබන්න පවා සිද්ධ වෙන්න පුළුවන් තත්ත්වයට ගන්න පුළුවන්. මොකද අපි මුලදීම අඳුරගෙන ප්‍රතිකාර කරන්න ලෑස්ති වුණේ නැත්තම් අර විදිහට ධර්ම සංකූලතාව උනත් ඇති වෙන්න පුළුවන්.
3: රෝග වැළක්වීම පිළිබඳවත් කතා කරමු.
4: සංකීර්ණ ක්‍රමවේද නැතුව හරි සුළු දේවල් වලින් අපිට මේ රෝගය වැළමෙන පාලනය කරන්න පුළුවන්. පිරිසිදු පරිසරයක් අපේ වටේ පවත්වාගෙන යන අපේ නිවස වටේ ඔස්ට්‍රේලියාව වගේ රටක් බලුවොත් ගොඩක් ග්‍රාමීය පැතිවල තියෙනවා ගොවිපළවල්. උඩ මේ වගේ ගොවිපළ ආශ්‍රිත ආයුධ ගබඩා කරන ගබඩා කාමර ඒ වගේ තැන්වල හොඳ වාතාශ්‍රය පවත්වාගෙන යන වගේ හොඳ පිරිසිදු ස්ථාන පවත්වාගෙන යනවා. ඇත්තටම මේ මීයන් බෝවීම සහ මේ ඌරු මීයන් වගේ සතුන් බෝවීම තවම වෙනවා අපිට රෝගයක් ඒ වගේ රෝගයක් වැළඳෙන්න හැකියාවක් තියෙනවා. ඒකත් අපිට අවම කරන්න පුළුවන්.
3: දැන් කුමුදු කිව්වා මේක සෑහෙන කාලෙක ඉඳන් තිබුණු රෝගී තත්ත්වයක්. ඊතරම් සුලබ දෙයක් නෙවෙයි. මෑත කාලීනව මේ ගැන විශාල වශයෙන් කතා කරන්න පටන් ගත්තේ මේ මගී නෞකාවක වුණ සිදුවීමක් නිසා. ඒත් එක්කම ඒක කොවිඩ් වගේ ගෝලීය වසංගතයක්ද උන ඔය වගේ මතිමතාන්තර ඇහෙන ගත්තා. මේකේ ඇත්ත නැත්ත මොකක්ද?
4: ඔව් ඇත්තටම අර ඔයා කිව්වත් වගේ ළඟදී අපිට මාස කීපයක් තුළදී ලොකු කතාබහකට ලකුණේ අර මගී නෞකාවේ ඇතිවෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන්. ඉතින් මේ වගේ ඉතිහාසය පුරා මේ වගේ අවස්ථාවක් ඇති වෙලා තියෙනවා රෝගීන් යම් ප්‍රමාණයක් වාර්තා වෙච්ච. ඇත්තම කිව්වොත් අපිට හොඳ අත්දැකීම් තියෙනවා ලෝකෙ හැම රටටම COVID-19 වසංගත තත්ත්වයක් එක්ක. නමුත් අපි හැමතිස්සෙම අපිට ලැබෙන පොඩි හරි අලුත් වෛරසයක් හරි අලුත් රෝගයක් අපි COVID-19 වසංගත තත්ත්වයක් එක්ක සංසන්දනය කරන්න බලනවා. එහෙම බලනකොට අපිට අනිවාර්යෙන් මේ හන්ට වෛරස් ඉන්ෆෙක්ෂන් කියන රෝගී තත්ත්වය ඒ වගේ වසංගත තත්ත්වයකට යන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. මොකද එහෙම කියන්නේ දැනටත් දැන් පහුගිය සතිවලදී කතා වෙච්ච මගී නෞකාවේදී ඒක ඒ තරම් දුරට කතා වුණෙත් ඇත්තටම මොකද ඒක මගී නෞකාවක. එතකොට ඒකේ රෝගීන් පරීක්ෂණ වලට යොමු කරන්න ඕනේ, රෝගීන්ට ප්‍රතිකාර වලට යොමු කරන්න ඕනේ. දැන් මේක නෞකාව කිහිල්ල ගොඩබිමක නෙවෙයි. එතකොට රටවල් කිහිපයකින් මේ නෞකාවේ පිරිසට මේ සඳහා උදව් ගන්න වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම රටවල් කිහිපයක් එක ගනුදෙනු කරනකොට අපිට අනිවාර්යයෙන්ම අපේ ජාත්‍යන්තර රෝග පාලන ප්‍රතිපත්තියට අනුව නැත්නම් අපේ ඉන්ටර්නැෂනල් හෙල්ත් රෙගුලේෂන් අනුව අපේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කරලා ඒ හරහා රටවල් වලින් උදව් ගන්න එක ඇත්තටම එතකොට හරිම මේ පහසු වෙනවා මේ තත්ත්වය සමනය කරගන්න. එතකොට අනිවාර්යෙන් මේක නිරතරයෙන් මේකේ නැතුව රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා නෙවෙයි මේක රටවල් අතර රෝගීන් වාර්තා වෙලක් නෙවෙයි මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට ලක්ුණේ මේ අර කාරණේ හින්දා. මොකද ඒ නැවේ ඇතුළේ ඉන්න පිරිසට උදව් ගන්න රටවල් කීපයක් සම්බන්ධ කරගන්න අවශ්‍ය හින්දා. ඒ අවස්ථාවේදී තත්ත්වය තෝයා බලපු විශේෂඥ පිරිසගේ මතය වුණේ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වුණේ මේක සාමාන්‍ය පුද්ගලයන්ට නෑ, මේ නෞකාවෙන් පිටත සාමාන්‍ය පුද්ගලයන්ට මේ රෝගය බෝවීමේ හැකියාව ඉතාමත් අඩුයි සහ මේක තවත් වසංගත තත්ත්වයකට නැත්තම් COVID-19 වගේ ගෝලීය වසංගත තත්ත්වයකට යන්න තියෙන හැකියාව බොහොම අඩුයි. මොකද අර මං කිව්වා වගේ COVID-19 කියන්නේ කෙනින්ම අපිට එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙක්ට ඉතා සුළු කාලයක සම්බන්ධතාවයක් ඔස්සේ රෝගේ පැතිරෙන්න පුළුවන් තත්ත්වයක්. නමුත් හන්ට වෛරස් කියන රෝගේ බොහොම සුළු ප්‍රතිශතයක් තමයි එහෙම හැකියාවක් තියෙන්නේ.
3: කෝවිඩ් සරම්ප මෙන්න මේ වගේ වෛරසත් හන්ටා වෛරසයත් වෙනස් වෙන විදිය ඒ වගේම මේ බෝවන රෝග සම්බන්ධයෙන් පොදුවේ ඕස්ට්‍රේලියාවේ විද්‍යාගාර සහ විශ්වවිද්‍යාලවල කරන පර්යේෂණ ඒ කාර්යභාරය පිළිබඳව වැඩිදුර තොරතුරු මේ කතාබහේ මීළඟ කොටසින් බලාපොරොත්තු වන්නේ.

0: ඔබට සුලතල් සතෙක් ඉන්නවා නම් ඔවුන්ට ආදරය කරන එක වගේම ඔවුන්ගේ සෞඛ්‍ය ගැනත් නිරන්තර අවධානයෙන් ඉන්න එක ඉතාම වැදගත්. ඔස්ට්‍රේලියාවේ පශු වෛද්‍ය සායනයකට යද්දී මොන වගේ දේවල්ද අපි බලාපොරොත්තු වෙන්න ඕනේ? පශු වෛද්‍ය සායනයකදී සෞඛ්‍ය පරීක්ෂණයක් සිදු වෙන්නේ කොහොමද? හදිසි අවස්ථාවකදී අපි මොනවද කරන්න ඕනේ? පශු වෛද්‍යවරයා හමුවීමට යන කලින් අපි කොහොමද සූදානම් වෙන්න ඕනේ? පශු වෛද්‍ය සායනයකට යද්දී ඔබ දැනගත යුතු දේ පිළිබඳවයි අද ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් වැඩසටහනෙන් අපි කතා කරන්නේ. වගකීමක් ඇති සුරතල් සතුන් හිමිකරුවෙක් වෙනවා කියන්නේ ඔවුන්ට ආහාර, ව්‍යායාම පුහුණුව, ආරක්ෂිත නිවසක් සහ නිරන්තර පශු වෛද්‍ය සත්කාර ලබා දීමයි. ඔස්ට්‍රේලියානු නිවාසවලින් 4/3 ආසන ප්‍රමාණයක සුරතල් සතෙක් සිටිනවා. බොහෝ දිනෙකට ඔවුන් සතුන් විතරක්ම නෙමෙයි පවුලේම කොටසක්. වේරා සීටෝගේ අවුරුදු 13ක් වයස ලැබ්‍රඩෝ සුරතලාවන චෝකි ගැන ඇය කියන්නේ එහෙමයි. සුරතල් සතුන්ගේ වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණය ඔවුන්ගේ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂා කිරීමට එන්නත් ලබා දීමට සහ හිමිකරුට ඇති ප්‍රශ්න වෛද්‍යවරයා සමග කතා කිරීමට ඉතාම හොඳ අවස්ථාවක් බව වේරා පවසනවා.
1: Oh, he's 100% a member of the family. He's not like family, he is family. And I guess like for us humans, it's really important for a professional to keep an eye on their health. So the annual checkup is a good chance for the vet to check their general health, give them their vaccination, talk about any questions that you might have.
0: සුරතල් සතුන් බොහෝ විට තමන්ට ඇති සෞඛ්‍ය ගැටලු හොඳින් සංගවාගෙන සිටීමට දක්ෂ බව පශු වෛද්‍ය ඩයනා බාක පවසනවා. මේ නිසා ඔවුන්ව නිරන්තරයෙන් පරීක්ෂා කිරීමෙන් හිමිකරුට නොපෙනෙන සුළු වෙනස්කම් පවා වෛද්‍යවරයාට හඳුනා ගැනීමට හැකි බව ඇය පවසනවා.
2: So regular checkups can alert vets to those subtle changes that you might not see, but also gives you an opportunity to discuss preventative care for your pet. Having that relationship also helps minimize any stress or anxiety that your pet might have going to the vet. So they might get used to the vet a little bit more than just sort of arriving when they're unwell.
0: මෙවැනි රෝග වැළැක්වීමේ සත්කාර අතරට ඉන්නත් ලබා දීම, පරපෝෂිතයන්ගෙන් ආරක්ෂාව සැලසීම සහ දන්ත සෞඛ්‍ය සත්කාරද ඇතුළත් වෙනවා. ඒ වගේම අවශ්‍ය පරීක්ෂණ මගින් රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමටත් හැකියාව ලැබෙනවා. පශු වෛද්‍යවරයා හමුවීමට වෙලාවක් වෙන් කරවා ගන්න කලින් අපිට කරන්න පුළුවන් සරල දේවල් කිහිපයක්ම තිබෙනවා. සුරතලාගේ හැසිරීම, කෑම බීම පුරුදු හෝ මෑතකදී ලබා දුන් ඖෂධ ගැන ඇති යම් ගැටලුකාරී තත්ත්වයන් අමතක වෙන්න කලින් ඒවා කලින්ම ලියාගෙන පශු වෛද්‍යවරයා වෙත යාම ඉතාම වැදගත් බව පශු වෛද්‍ය රයන් ඔන්ග් පවසනවා.
3: It's easy to forget all the concerns that you have. So usually try and write it down beforehand if you can. You know, if you're worried about things like changes in behavior, eating, drinking habits, including any recent medications that your pets may be on.
0: පශු වෛද්‍යවරයා හමුවීමට වෙලාවක් වෙන් කරගන්නා විට ඔබ යන්නේ කුමන හේතුවකටද කියලා අදාළ සායනයට පැහැදිලිවම පැවසිය යුතු වෙනවා. ඔබේ සුරතලාට විශේෂ අවශ්‍යතා තිබෙනවා නම් ඒවත් කලින් දැනුම් දී තිබීම ඉතාම වැදගත්. ඔබේ සුරතල් සත්වයා වාහනයට ඇතුළත් කිරීම හෝ එළියට ගැනීම වගේ දේවල් වලදී අදාළ සායන කාර්ය මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් ඔබට උදව් කළ හැකි බව වේරා සීටෝ පවසනවා. මීට අමතරව අදාළ සායනයේ ඔබ රැඳී සිටින අතරතුර ඔබට යම් උදව්වක් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන්ද ඔවුන් සහාය ලබා දෙන බව ඇය පවසනවා.
1: Whether that's helping us get our pet into and out of the car, whether it's making sure that they've got more space in the waiting area, they can be very helpful to make sure our pet has as positive an experience as possible at the vet.
0: සතුන් වර්ගය අනුව පශු වෛද්‍ය සායනය වැනි අලුත් පරිසරයකට හැඩගැසීමට ඔවුන්ට වෙනස් විදිහේ සහාය අවශ්‍ය විය හැකි බව වෛද්‍ය බාක පවසනවා. විශේෂයෙන්ම බළලුන්ට, සුනකෙයින්ට සතුන් වැඩි අවස්ථාවක සායනයට යාම තරමක් අපහසු කාරණයක් විය හැකි නිසා සාපේක්ෂව සතුන් අඩු වේලාවක පශු වෛද්‍යවරයා හමුවීමට වේලාවක් වෙන් කර ගැනීම ඉතාම වැදගත් බව ඇය පවසනවා.
2: The cats, it can be useful to try to book in a quiet time of the day because cats can get a little bit stressed and anxious if there are lots of dogs around. Remember that everybody at the vet loves animals. So they're very happy to give your pet lots of cuddles or listen to your instructions about what your pet likes best. They may ask that you put your dog on the scales, and usually cats are weighed in a consult room.
0: පශු වෛද්‍යවරයා හමුවීමට ගිය පසුව පශු වෛද්‍යවරයා ඔබගේ සුරතලාගේ ශරීර පරීක්ෂණයක් සිදු කරන අතර ඔබගෙන් ප්‍රශ්න කිහිපයක්ද අසන්නට පුළුවන්. විශේෂයෙන්ම ඇස්, කන්, දත්, ලොම්, හදවත, පෙනහළු, උදරය, සන්ධි සහ අවසානයේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම සාමාන්‍ය පරීක්ෂා කිරීමකදී සිදුවන බව වෛද්‍ය බාක පවසනවා.
2: This includes checking your pet's eyes, ears, teeth, checking their coat, listening to their heart and lungs using a stethoscope, having a feel of their abdomen to see if we can feel anything inside, checking their joints as well. The last bit is often taking the temperature.
0: පශු වෛද්‍යවරයා හමුවීමේදී ඔබටත් ප්‍රශ්න අහන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඔබේ සුරතලාගේ සෞඛ්‍ය, හැසිරීම, කෑම බීම හෝ වෙනත් වෙනස්කම් ගැන ඔබට යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා නම් ඒ ගැන වෛද්‍යවරයා සමග ඔබට කතා කරන්නට පුළුවන්. මූලික පරීක්ෂණයෙන් පසු ඔබේ සුරතලාට සිදුවෙමින් තිබිය හැකි දේ ගැන පශු වෛද්‍යවරයා සමස්ත අදහසක් ලබා ගන්නා බව වෛද්‍ය බාක පවසනවා. ඉන් පසුව අවශ්‍ය නම් තවත් පරීක්ෂණ හෝ ඖෂධ වැනි ප්‍රතිකාර වෛද්‍යවරයාට යෝජනා කළ හැකි බව ඇය පවසනවා.
2: The veterinarian is forming a picture about what might be going on for your pet. At this point, they will generally offer you a variety of options, which may include further testing or some medication trials.
0: වෛද්‍ය පරීක්ෂණය අවසන් වුණාට පසුව අවශ්‍ය ඖෂධ ලබා දෙනවා. ඒවා අදාළ සායනෙන් ලබා ගන්නත් එතනදීම ගාස්තුව ගෙවන්නත් ඔබට පුළුවන්. නමුත් ඇතැම් වෙලාවට සුරතලා හදිසියේ අසනීප වෙන්න හෝ තුවාල වෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවලදී බොහෝ ප්‍රදේශවල විශේෂ උපකරණ සහ හදිසි ප්‍රතිකාර සඳහා පුහුණු කාර්ය මණ්ඩල ඇති පශු වෛද්‍ය හදිසි මධ්‍යස්ථාන තිබෙනවා. අනතුරු තුවාල, වමනේ යාම, බරපතල පාචන තත්ත්වය, රුධිරය පිටවීම, හුස්ම ගැනීමේ අපහසුතාවය, විෂ දෙයක් කෑබවට සැකයක් හෝ ඔස්ට්‍රේලියාවේ නම් සර්ප දෂ්ට කිරීම වැනි තත්ත්වයන්වලදී හදිසි තත්ත්වයක් ලෙස සලකා ප්‍රතිකාර ලබා දිය යුතු බව වෛද්‍ය රයන් ඔන්ග් පවසනවා.
3: It might also include things like accidents or injuries or perhaps vomiting and severe diarrhea, especially if there's blood coming out, trouble breathing, seizures, collapse. If you suspect that perhaps your pet has eaten something toxic, and in Australia, snake bites are something that we always treat pretty urgently. So emergency hospitals are staffed by vets and nurses who are trained specifically in emergency and critical care.
0: ඔබේ සුරතලා මෙවැනි හදිසි සෞඛ්‍ය තත්ත්වයකට මුහුණ දුන්නොත් එමර්ජන්සි සෙන්ටර් එකකට යන්නට කලින් ඔවුන්ට දුරකථන ඇමතුමක් දීම වැදගත් බව වෛද්‍ය ඔන්ග් පවසනවා. එවිට ඔවුන්ට සූදානම් වෙන්නත් ඔබේ සුරතලා ආරක්ෂිතව රැගෙන යන්නේ කොහොමද කියලා උපදෙස් ලබා දෙන්නත් ඔවුන්ට හැකි බව ඔහු පවසනවා.
3: Give them a call before heading in so that way they'll be prepared and ready for you. When you talk to them on the phone, they may give you some advice. On how to safely transport your pet. Generally, cats and small animals should always be in a secure carrier. You can put a light cloth over the top of the carrier. Keeps them calm. For dogs, if they can't walk or they've been in an accident or they have a fracture, you can use a blanket as a stretcher.
0: Emergency center එකකට ගියාම කාර්ය මණ්ඩලය මුලින්ම සුරතලාගේ තත්ත්වය කොතරම් බරපතලද කියලා තීරණය කරනවා. හිදී ඉතාම අසනීප තත්ත්වයෙන් පසුවන සතුන් මුලින්ම බලන නිසා පැමිණි පිළිවෙලට ප්‍රතිකාර නොලැබිය හැකි බව වෛද්‍ය ඔන්ග් පවසනවා.
3: So the sickest animals are usually the ones seen first and not necessarily in order of arrival. And if they're concerned about anything, they'll seek permission from you to take your pet straight through to the treatment area. I know it can be a bit scary sometimes to be separated from your pet, but what they're trying to do is to make sure that they are looking after your pet and can quickly stabilize them and alleviate any pain if required.
0: In pasu kalitu parikshana, pratikara saha ewata yahaki viyadam gena pasu vaidyawara obata pahedili kirimak karanawa. Suratal satekuge himikaruwaku lesa පශු වෛද්‍ය ගාස්තු ඇතුළු වියදම් සඳහා ඔබ වගකීම ගත යුතු වෙනවා. ඔබේ සුරතලාට අනපේක්ෂිත ගැටලු ඇතිවිය හැකි නිසා එවැනි වියදම් ගෙවන්නේ කොහොමද කියලා පවුලේ අය කලින් සැලසුම් කර සිටීම වැදගත් බව වෛද්‍ය බාක පවසනවා.
2: Part of owning a pet is that sometimes things go wrong when you least expect it. It is always worth talking to your family to have a plan about the financial responsibility for your pet and having in a contingency about how you would pay for those costs.
0: ඔබට වියදම් සීමාවක් තිබෙනවා නම් ඒ ගැන පශු වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග කතා කිරීම ඉතාම වැදගත්. ඔවුන් සුරතල් සතුන් ගැන සැලකිල්ලෙන් කටයුතු කරන නිසා හොඳ සංනිවේදනයක් තිබුණොත් ඔබේ සුරතලාට ගැළපෙන හොඳම තීරණය ගැනීමට ඔවුන්ට පහසු වෙනවා. සුරතල් සතුන් සඳහා වෙන රක්ෂණ ආවරණය එහෙම නැතිනම් pet insurance එකක් පශු වෛද්‍ය වියදම් පාලනය කිරීමට තිබෙන තවත් හොඳ විකල්පයක් ලෙස සැලකෙනවා. ඔබේ සුරතලාට සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් තිබෙනවා නම් ප්‍රතිකාර කරන අවස්ථාවේ ඔබ මුලින්ම වෛද්‍ය ගාස්තුව ගෙවලා ඉන් පසුව අදාළ රක්ෂණ සමාගමෙන් අදාළ මුදල් නැවත ලබා ගන්න ඔබට හැකි බව වෛද්‍ය රයන් ඔන්ග් පවසනවා.
3: So with pet insurance, you pay your vets at the time of treatment, and then when we're discharged from hospital, you submit a claim to your insurer, and you get reimbursed for the amount that you spend. And the additional benefit also is that it can take away some of the emotional pressure that comes when you're facing unexpected medical decisions.
0: සුරතල් සතුන් අපේ ජීවිතයට සතුට සහ ආදරය ගෙනෙනවා. එනිසා ඔබේ ප්‍රදේශයේ පශු වෛද්‍යවරයාගේ සහයත් සමග ඔවුන්ට සෞඛ්‍යමත් සහ සතුටුදායක ජීවිතයක් ලබා දීම අපේ වගකීමක්.
4: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
5: හොඳයිමනම් සමගන්න තමයි අපි සූදානම් වෙන මේ ගීතයත් එක්ක අද වැඩසටහනට සම්බන්ධුනේ කසප සේනරත් දිනේෂ් ලියනගේ තිසරණී විජය බණ්ඩාර සමගින් මම නිපුණ දුරංගොඩ. සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට. ලබන බ්‍රහස්පතින්ද උදේ 11ට එවනම් යලිත් මුණ ගැහෙමු. අයබෝවන්.